ඉලගල ඔට ඔට ඔට සබ් සෝගයා මෑත්නි ලා ඔච්චාව කෙනන නොබුන් මිපි වලේ පේනික් පටන් සිලලරගයා සිලදරී උඩ නවම සිලලරගයා නෑබලට මානකි බල්ලමෙන් අම්මකටමනිට් සන්නාට මාලුතලු තුන්න සුලාමිකිිත්සි තුසායක්සමෙන්.

0: ඒලා සිවල්ලක් පාමි තක්කොට සක්වීයේ කවටිගින අටි වෙලා පිවල්ලේ ලෙරියුටෙක්ංා කුගාජුන්මින් පනඩෙක්ට කයයිත්තොක් පිවල්ලේ ලගතිල්ලිකුට සානය අප්ටිකු
1: කෝගහඳ ඉදක්්‍යවාද ඔක්රාතන්න තරයොකටික්ක ඔක්රතියහරිල්ල තැයිමන්නයිමත් ඉදක්කුදුතැන් ඉදක්්‍යාවා උදුලි ඉත්ත ඕනයිච්ච තැමද අවුලක් අවල්්‍යයාගලලිමදු තවුණුම තරයොක්තිින් තවුණුම පෙනලු වහයක් පමට අමුණ හක් පමට අමුණ හක් තොකොටික්කුත් ma